ආයුබෝවන් ලංකන් ෆිෂන් හි තවත් සංස්කරණයකට මම ඔබ අදත් සාදරෙන් පිළිගන්නවා. මම පෑම් රාජපක්ෂ on live 90.5. ලංකන් ෆිෂන් කියන්නේ හැමදාම වගේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. පැරණි කාලේ වගේම නූතන කාලයේ සංගීතය, බයිලා, අමතක නොවන ගීතය, ඔය හැම දෙයක්ම අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. ෆීඩ්බැක්, සජෙෂන්ස්, රික්වෙස්ට් තියෙනවා නම් මේ නම්බරයට ටෙක්ස්ට් එකක් එවන්න. 0405-905-905 0405-905. ඉතින් මම හිතුවා අද පොඩ්ඩක් පරණ සින්දු ටිකකට සමන් දෙමු කියලා. පරණ අලුත් ඒවා ටිකක් තියෙනවා. සීටි ෆර්නැන්ඩෝ හෙළ ජාතික අභිමානයේ සින්දුවක් මම ඉස්සර කාලේ ඉඳලා හැදිලා වැඩිලා අගය කරපු සින්දුවක්. ඒ සින්දුවේ තේරුම එදාටත් තියෙනවා, අදටත් තියෙනවා, හෙටටත් තියෙනවා. ඊළඟට අපි අහලා බලමු ක්ලැරන්ස් විජේවර්ධනට ගමෙන් ලියුමක් ඇවිල්ලා, ෆලෝඩ් බයි අශාන් ෆර්නැන්ඩෝ. අහස් මාලිකා පරණ එකයි අලුත් එකයි. ඊට පස්සෙත් Atulo Adhikari, Bhatia Santoshan Centigrades. When we come back, more from life.

0: 90.5.
1: Lunk and Fusion with Pammy.
2: Now on Alive 90.5 FM.
3: Welcome back to Lunk and Fusion on Alive 90.5. I'm Pam Rajapaksa. අද අපි පරණ සංගීතය වගේම අලුත් නූතන සංගීතය ටිකක් අහලා බලනවා කියලා හිතුවා මම. බාතියන් සන්තුස් සිඩ්නි වලට එනවා දැන්. මං හිතන්නේ තව සිටිස් වල ඔස්ට්‍රේලියාවේ කොන්සර්ට්ස් තියෙනවා. අගෝස්තු නෙමෙයි ඔක්ටෝබර් 2 බාතිය සන්තුස් සිඩ්නි කොන්සර්ට් එක තියෙනවා. Centigrades ilanga group ekak api hapu pahasaro ba adare centigrades again the early 2000s the da hevithara e wage kala apu group ekak then ek member kenek apathirin nathi vela thiyuna e unata egulange sindu thamath ප්‍රසිද්ධ වෙලා පවතිනවා. හැමෝම අහන්න ආස සිඳු තොගයක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. සැනසෙන්න නැලවෙන්න සුදෝ ඒ ඔබ ඇහුවේ ලයිව් පර්ෆෝමන්ස් එකකට අතුල අතිකාරගේ ඒකත් වන දෝස් සොංස් හැමදාම හැමෝටම අහන්න ආස වෙන. රන් රන් රන් ඉරාජ් කමින් අප් ෆලෝඩ් බයි මිනිසා මයි ලොව මොහිදීන් බෙග් ඊට පස්සේ ඉන්ද්‍රාණි පෙරේරා Kalu Kella Mamai. You're listening to Lunk and Fusion on the Live 90.5. Mam Pam Rajapaksa.